උජිගින් සෙත්තුමීමේ අගේ නතරං මෙමිතාගේ ඥ බරූය 101.3 FM YFM ගුලයි සිටලයි.